කියලා ටේමට සෑක්සකට සරයානයක් තේලා ඇටකංග චිකයා ජාමයටමින් නිකාටිලිවීලා ඉලගන්න මෙට සෑගෑන්න ටිකුට මෝනට සෑක්සැක්කුන්.